0: මගේ වයස 13යි. අපේ අම්මයි මමයි තව සහෝදරයෝ සහෝදරයන් 5 දෙනෙක් එක්ක ජීවත් වෙනවා. මම ඉන්නේ දුෂ්ක පළාතක කැලේක. අලි ගොඩක් ඉන්නවා. එයාලා ගොඩක් ලොකුයිලු. හොල්වලක් කැන්තියනු. අලි ලස්සනයිලු. එයාලා නරකයිලු. අත්දැකීමක් තියෙනවා අලිගේ ක්‍රියාකාරකම නිසා අපි බයයි. එනවා මිනිසුන්ට පන්නනවා වාහනවලට වාහන කඩනවා ගස් කඩනවා මම අලින්ට කැමති නෑ තාත්තා මරපු නිසා
1: I've been working on elephants, doing research on elephants for the past 30 years or more. Elephants are

0: එදා සේකත්තේ දුව ඉස්කෝලේ යනවා. අපි ගොවිතැන් තමයි කරන්නේ කුඹුරු වැඩ. ඊට අමතරව ගොඩබෝග හා වට්ටක කොමඩු වගේ දෙයක් හදනවා. හානි කරලා තියෙනවා ගොඩ ඉස්සල්ලා වට්ටක හදලා තිබ්බා. ඒ තලිවට කඩාගෙන ඇවිල්ලා සම්පූර්ණේ වට්ටකට විනාශ කරලම් දැම්මා. අපිට තියෙන ගොවිතැන් වැඩ කටයුතු කරන්නේ අලි ප්‍රශ්නේ තමයි. අලි ප්‍රශ්නේ තමයි මේ පැත්තේ උග්‍රම වෙලා තියෙන්නේ.
1: People grow crops in areas with elephants, and the elephants come and raid their crops. So when an elephant comes and destroys your crops, you and your family are going to starve. We are talking about millions of people, millions of houses. We are talking of hundreds of thousands of acres of cultivation. So over almost half the country that are coexisting with elephants in Sri Lanka. Many of them are coexisting with conflict.
2: Vaidya, ye aavan aliye karare ape ballu metana hitiya kohomare paay 45 athi oteri gena kota ira kohomare eha pele ekak kaya gehuwa කෑ ගහනකොට අපේ බල්ලු දෙන මෙතන ගිනිකොඩ ගාපු දේ හිටියේ. ඊට පස්සේ පැන්න එළවන්න ගියා අලියා පස්සේ. අලියා පස්සේ කියන බල්ලෝ කෑ ගහනකොට පස්සේ දීගා. ඊට මම ටෝච් එක ගහලා බා මේ එළවේ නොක් ටෝච් එක දිවහම් කළා ඇල්ලුවා. අල්ලා බලනකොට අලි එකේ ඉන්න එකේ මේච්චරද සාමාන්‍ය උසේගේ. අපි
3: ආහාර ඉතින් අපි ඉතින් කොච්චර හරි ටෝච් එක ගහගෙන බලාගෙන ඉන්න ඕන උදේ පාන්දර හෙට යනකම්.
2: කොහොම හරි
3: නැත්තම් ඉතින් දෙනා ෂොට් එක නියමනම මේ කුමුරු හෙටම.
4: ඉතින් බාකි දැනගෙන ඉන්න.
0: පැල්ලෙනා කියන හවස ගිහිල්ලා තමන්ගේ මේ වගා කරන බිමේ හවස 4 ඉඳලා පහවදා උදේ 6 විතර යනකම් රෑ පහන් කරනවා. එයා පහන් කරන්නේත් ගස් උඩ පැල් හදාගෙන ඒ ගහ උඩ නගෙන හවස කාලා අපි කාලා බීලා
1: The farms are some distance away from the house. So the man of the house has to go and guard the cultivation in the night. And then all the time he's wondering what's happening in my house. Are my children and my wife safe? In the same way, their family is wondering, is my father safe? Will he come back tomorrow?
0: මේ රචින දානවා අලි බෝම්බ දානවා ඒ වගේ ගොඩාක් දේවල් එක එක උපක්‍රම යොදනවා අලියාට. ඒ බැරිම තරක් වුණොත් අලි අපේ පස්සේ එලෝගෙන එනකොට අපි කරන්නේ දුවගෙන ගිහලා දඩ දඩ ගාලා පැලට නගිනවා. වටේට ටෝච් එක ගහ ඉඳලා අලි එනවා. අලි එනකොට අපි පැලෙන් බහිනවා. බැහැලා ඊට පස්සේ අලිත් එක ගිහලා මූ වෙන හැප්පෙන ළඟට යනවා. ගිහලා අලි වෙඩි දානවා කෑ ගහනවා.

0: මට තාත්ත කෙනෙක් නැතිේ කිය අම්බයි වුණා නැති වුණා මේ හින්දච්ච.
1: අම්මයි රාස වැඩට ගියා කණ්ඩ නැතුුණා අපිට පම් ගොඩක් ඇඩුව. මමගේ අම්මට ගොඩක් ආදරෙයි. මමගේ තාතරත් ආදරේ ගොඩා ඒ යාතා එමගේ ලෝකය.

0: ඔව් කොහොමද ඒක බලපාන්නේ? කැලෑ විනාශ කරන එක. මිනිස්සු කැලෑව ටික ටික විනාශ කරනවා නේද? ඒ නිසා අලි ගමට එනවා. අලින්ගේ මම්පෙත් අහුරලා අපි විවිධ කර්මාන්ත ශාලා හදනවා නේද? ගම්මාන හදනවා නේද? ඔය වගේ විවිධ දේවල් කරනවා. හැබැයි සමහරට ඔයාලගේ වැඩි හිටියෝ පුංචි කාලේ අලි ප්‍රශ්න මෙච්චර තිබිලා නැහැ. දැන් ඔයාලට මේවා කරන්න බෑ. ඔයාලා තාම චූටි දරුවෝ අධ්‍යාපනය ලබනවා නේද? ඒ හින්දා ඔයාලා මේ ගැන වැඩි හිටියොත් එක්ක කතා කරන්න. අම්මලා තාත්තලාත් එක්ක කතා කරන්න. තේරුණාද? හරි.
1: Once people start to understand it, why the others behaving the way they do, their fear goes down, and then they're more open to figuring out a way that's positive and constructive, not just for the people, but for the elephants as well.